0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: මේ ආරම්භ වන්නේ SBS ගුවන් විදුලියේ සිංහල සේවයයි. ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්.
2: අයිබෝන් සුබම සුබ දැස්නක් සියලුම දෙනාට අද අපි හමු වෙන්නේ මේ මාසේ 5 වෙනි දඟහරුවාදා උදේ 11ට SBS සිංහල සේවයත් එක්ක. අද SBS සිංහල වැඩසටහන ඔබට ගෙන්නේ සිඩ්නි SBS සිංහල ගුවන් විදුලි මැදිරි සංකීර්ණයේ සිට වැඩසටහන ආරම්භයේදීම අපි විකාශය කරන මේ භූමියේ ආදිවාසී පාරම්පරික අයිතිකරුවන් පිළිගන්න අපි කැමතියි. SBS සිංහල වැඩසටහන ගුරින්ගල් ජාතියේ කැමරගල් ජනතාවට ඔවුන්ගේ අතීත වර්තමාන වැඩිහිටියන්ට අපි අපේ ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන ගෙන එන මේ සිඩ්නි භූමියේ සියලුම ඇබොරිජිනල් සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත්වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන් වෙතත් අපි අපේ ගෞරවය පුද කරනවා. හොඳයි අද වැඩසටහනට මාත් එක්ක සම්බන්ධ වෙනවා අපේ විධායක නිෂ්පාදක කස්සප සෙනරත් සමගින් නිෂ්පාදක දිනේෂ් ලියනගේ. වැඩසටහන ඔබට ගේන මම නිපුණ දරංගර. එහෙමනම් පෙළගැස්ම ගැන කතා බහ කරොත් සුපුරුදු ලෙසින් ඔස්ට්‍රේලියාවෙන් වගේම ලෝකෙන් වාර්තා වෙන තොරතුරුත් එක්ක අපේ SBS සිංහල පුවත් විකාශය ඔබට ගේනවා. අපේ නිෂ්පාදක දිනේෂ් තමයි මෙල්බර්න් ඉඳලා ඒ සඳහා සූදානම් ඉන්නේ. අපි කාලින විග්‍රහය තමයි ඉන් අනතුරුව ඔබට සමීප කරන්නේ. විශේෂම ඔස්ට්‍රේලියානු රාජ්‍ය ආරක්ෂක වියදම් වලට ඩොලර් බිලියන 1.2ක් ලබා දෙන බව සඳහන් කරනවා. ඒ වගේම බෙන්ඩිගෝ වල යුදමේ කටයුතු වලට යොදා ගන්න අපි බොහෝ දෙනෙක් දන්න මේ බුෂ්මාස්ටර් ආරක්ෂිත වාහන නිෂ්පාදනය කරන්නත් සූදානමක් තියෙනවා. ඉතින් කාලින තොරතුරු විග්‍රහයෙන් අපි මේ ගැන තමයි තොරතුරු ගේන බලාපොරොත්තු වෙන්නේ. ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස වෙළඳ පොළ ගොඩක් කාර්යබහුලයි තරඟකාරී. ඉතින් කුලී නිවැසියන් තමන්ට නිවසක් සොයද්දී සරකා බැලිය යුතු දේවල් ඒ වගේම කුලී නිවසකට අයදුම් කරද්දී අනෙක් අයදුම් කරුවන්ට වඩා තරඟකාරීව කටයුතු කරන්නේ කොහොමද කියලා කතා බහ කරන්න අපි සූදානම් වැඩසටහන අතරතුරදී. වැඩසටහනේ මැදභාගයේදී අපි තවත් වැදගත් කතා බහකට යනවා. ඔස්ට්‍රේලියාවට අයදුම් කරන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වීම වාර්තාගත විදිහට ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ අතර ශිෂ්‍ය වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප වීමේ ලයිස්තුවේ 4 වෙනි තැනට ශ්‍රී ලංකාව පත් වෙලා තියෙනවා. ශ්‍රී ලාංකික අයදුම්කරුවන් පත් වෙලා තියෙනවා. ඉතින් මේ ගැන SBS සිංහල සේවයේ කෙටි විශේෂාංගයක් ඔබට අපි ගේන්න සූදානම්. අපේ විධායක නිෂ්පාදක කස්සප තමයි ඒ සඳහාද දවසේදී සූදානම් ඉන්නේ. වැඩසටහන අවසාන භාගයේදී අපි ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙදී ඔබට වැදගත් වෙන තොරතුරු ගේන ඔස්ට්‍රේලියා එක්ස්ප්ලේන් විශේෂාංගයටත් යනවා. ඔස්ට්‍රේලියාවේ පුරවැසි අයිතීන් ලැබුණේ නැතත් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් යුද වැදුණු ඔස්ට්‍රේලියානු ස්වදේශික සොල්දාදුවන් ගැන තොරතුරු අපි ඔබට මේ ඔස්සේ ගේන්න සූදානම්. එමනම් යන්න සූදානම් ප්‍රවෘත්ති විකාශයටින් පස්සේ ඔබට ඔස්ට්‍රේලියානු රාජ්‍ය ආරක්ෂක වියදම් වලට ලබා දෙන වෙන් කිරීම සහ ඉදිරි වැඩපිළිවෙළ ගැන තොරතුරු ඔබට දැනගන්න හැකියාව තියෙනවා.
3: SBS සිංහල පුවත් සංස්කරණය සහ ඉදිරිපත් කිරීම දිනේෂ් ලියනගේ. ප්‍රථමයෙන් සිරස්තල. පොලි අනුපාත පිළිබඳ සාකච්ඡා කිරීමට ඔස්ට්‍රේලියානු මහබැංකුව අද රැස්වේ. ඔටිසම් රෝගයෙන් පෙළෙන පුද්ගලයින් තවදුරටත් NDIS ක්‍රමවේදය සඳහා සුදුසුකම් ලබන බව සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ල පවසයි. වික්ටෝරියා ප්‍රාන්තයේ අයවැය අද දිනේදී ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමන් කරන නාවික යාත්‍රා ඉලක්ක කර ප්‍රහාරයක් දියත් කරයි. ඇමරිකාවේ පැවැත්වෙන ෆීෆා ලෝක කුසලාන තරඟාවලිය අතරතුරදී අනවසර සංක්‍රමණිකයන් ඇමරිකාවෙන් පිටුවහල් කිරීම නවතන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වෙයි. දැන් පුවත් සවිස්තරව. ඔස්ට්‍රේලියාවේ පොලි අනුපාත පිළිබඳ සාකච්ඡා කිරීමට ඔස්ට්‍රේලියානු මහබැංකුව අද දිනේදී රැස්වීමට නියමිත වනවා. නැවත පොලි අනුපාත ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු මහබැංකුව කටයුතු කරනු ඇති බවට මේ වන විට මත පලවනවා. උද්ධමනය ඉහළ අගයක පැවතීම ජීවන වියදම් ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් පොලි අනුපාත ඉහළ යනු ඇති බවට ඇතැම් ආර්ථික විශේෂඥයන් මත පල කරනවා. නිවාස නැහිමියන් මේ වන විටත් දැඩි අර්බුදයක සිටින බවත් කුඩා අගයකින් පොලි අනුපාත ඉහළ දැමුවහොත් එය ඔවුනට විශාල වශයෙන් බලපානු ඇති බවත් ඔස්ට්‍රේලියාවේ බාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් මිල සැසඳීම් සිදුකරන කම්පයා ක්ලබ් ආයතනයේ කේට් බ්‍රවුන් පවසනවා.
4: Our mortgage brokers say that borrowers are already stretched, financing is up, and another 0.25% rate rise could add more than $1,400 a year to $1 million mortgage.
3: NDIS ක්‍රමවේදය යටතේ සහනාධාර ලැබීමට සුදුසුකම් ලබන්නන් තෝරා ගැනීමේදී රජය දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සැලසුම් කර තිබුණත් ඔටිසම් රෝගයෙන් පෙළෙන පුද්ගලයින් තවදුරටත් NDIS ක්‍රමවේදය සඳහා සුදුසුකම් ලබන බව සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ලර් පවසනවා. NDIS ක්‍රමවේදය සඳහා රජය හඳුන්වා දෙන මෙම වෙනස්කම් හේතුවෙන් 2030 වන විට පුද්ගලයින් 160,000ක් පමණ මෙම ක්‍රමවේදයෙන් ඉවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔටිසම් තත්වයට මුහුණ දෙන ළමුන් බොහොමයක් දෙනා NDIS ක්‍රමවේදය සමග සම්බන්ධ වී සිටින අතර ඉන් බොහොමයක් ළමුන් Thriving Kids නව වැඩසටහන වෙත යොමු කිරීමටද රජය බලාපොරොත්තු වෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ අයවැය අද දිනේදී ඉදිරිපත් කිරීමට නියමිත වෙනවා. ප්‍රාන්තයේ සමස්ත ණය ප්‍රමාණය පහත වැටෙමින් පවතින බවත් ප්‍රාන්තයේ අයවැය අතිරික්තයක් කරා ඉදිරියේදී නැවත පැමිණෙනු ඇති බවත් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් පවසනවා. කෙසේ වුවත් ලාභදායී ප්‍රවාහන සේවා සැපයීම සහ මෝටර් රථ ලියාපදිංචි ගාස්තු අඩු කිරීම වැනි ලේබර් රජයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දු සඳහා රජය ප්‍රතිපාදන වෙන් කරන්නේ කෙසේදයි තවමත් පැහැදිලි කර නොමැති බව විපක්ෂ නායිකා ජෙස් විල්සන් පවසනවා. දැන් විදේශ පුවතක්. ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමන් කරන නාවික යාත්‍රා ඉලක්ක කර ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ආරක්ෂා කිරීමේ සැලැස්මක් ඇමරිකාව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඉරානය මේ ආකාරයට ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ඇතැම් වෙළඳ නැව් ආරක්ෂිතව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇති බව ඇමරිකානු හමුදා අද්මිරාල්වරයෙකු වන බ්‍රැඩ් කූපර් පවසනවා. නමුත් ඉරානය එය ප්‍රතික්ෂේප කර සිටිනවා. දැන් ක්‍රීඩා පුවතක්. මේ වසරේ ඇමරිකාවේ පැවැත්වෙන FIFA ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී අනවසර සංක්‍රමණිකයන් ඇමරිකාවෙන් පිටුවහල් කිරීමේ වැඩපිළිවෙල තාවකාලිකව නවතා දමන ලෙසට මානව හිමිකම් සංවිධාන සහ කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ඉල්ලා සිටිනවා. FIFA ලෝක කුසලානයේ නැරඹීමට මිලියන 5ත් මිලියන 10ත් අතර ප්‍රේක්ෂක පිරිසක් ඇමරිකාවට පැමිණෙනු ඇති බවට අපේක්ෂා කරනවා. සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය ගන්නා දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් ප්‍රේක්ෂකයින්ට විශාල බලපෑමක් එල්ලවනු ඇති බව ඇමරිකන් සිවිල් ලිබර්ටීස් යුනියන් හි ඩැරියල් ගෝමෙස් පවසනවා. ප්‍රවෘත්ති මින් සමාප්තයි. SBS සිංහල සේවය ගෙනෙන දිනපතා පුවත්වලට සවන් දෙන්න SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න.

0: ඔස්ට්‍රේලියානු රජය ආරක්ෂක වියදම් සඳහා ඩොලර් බිලියන 1.2ක් ලබා දෙන බව පවසනවා. මේ ඔස්සේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝහි නව බුෂ්මාස්ටර් ආරක්ෂිත වාහන 268ක් නිෂ්පාදනය කිරීම සඳහා ඩොලර් මිලියන 750ක් යොදවා තිබෙනවා. ජාතික ආරක්ෂක උපාය මාර්ගය අනුගමනය කරමින් ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් පවසන්නේ මෙම නිෂ්පාදන ඔස්ට්‍රේලියාවේ සියලුම ආරක්ෂක හැකියාවන් ශක්තිමත් බව පෙන්වන බවයි. අද SBS සිංහල සේවයේ කාලින විග්‍රහයෙන් ඔබට තොරතුරු ගෙනෙන්නේ මේ සම්බන්ධයෙන්. ඉදිරි වසර 7 තුල වික්ටෝරියා ප්‍රාන්තයේ බුෂ්මාස්ටර් ආරක්ෂිත වාහන 300ක් පමණ නිෂ්පාදනය කිරීම සඳහා ෆෙඩරල් රජය පොරොන්දු වී තිබෙනවා. බුෂ්මාස්ටර් යනු තර්ජනාත්මක යුද්ධමය පරිසරයක් තුල හමුදා ප්‍රවාහනය කිරීම සහ සටන් සඳහා නිර්මාණය කරන ලද 4x4 බිම්බෝම්බ ප්‍රතිරෝධී සන්නද්ධ රථ වෙනවා. ඔස්ට්‍රේලියානු හමුදාව සඳහා මෙමගින් බුෂ්මාස්ටර් 268ක් වෙන් කර ඇති අතර ඉතිරි කොටස නෙදලන්තය සඳහා ලබා දීමට වෙන් කර තිබෙනවා. ආරක්ෂක කර්මාන්ත අමාත්‍ය පැට් කොන්රොයි පවසන්නේ මේ දශක 3කට ආසන්න කාලයක් තුළ මේ සම්බන්ධයෙන් සිදුවන විශාලතම ඇනවුම වන බවයි.
1: This announcement of a combined order of almost 300 vehicles, when you combine our order and the Dutch order, we're ordering almost 300 vehicles that locks in the future of 300 workers, direct employees, for the next 7 years. That is the single biggest order for Talis Bendigo since 1999. Single biggest order in 27 years, locking in 300 direct jobs and thousands through the supply chain, making the best protected mobility vehicle in the world, bar none.
0: 2026 වසරේ ජාතික ආරක්ෂක උපාය මාර්ගය නිකුත් කිරීමෙන් පසු ඉදිරි දශකය තුළ ආරක්ෂක වියදම් ඩොලර් බිලියන 53 දක්වා වැඩි කිරීමට රජය කැප වී සිටින බව දකින්නට තිබෙනවා. ඕකී ප්‍රොටෙක්ටඩ් මොබිලිටි වියකල්ස් වැඩි දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 450ක් ආයෝජනය කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් පවසන්නේ ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂක උපාය මාර්ගය ඉතා ශක්තිමත් වනු ඇති බවයි.
2: What this means is that we are fulfilling the statement and ambition of the National Defence Strategy to create a more amphibious army, but to create a more agile and mobile army. And that's what this $1.2 billion investment in these capabilities will do.
0: යුක්‍රේනයට තෑගි කළ වාහන වෙනුවට දැනටමත් නිෂ්පාදනය කර ඇති වාහනවලට අමතරව මෙම නව ඇනවුමොසේ වාහන නිෂ්පාදනය සිදුවන බව රජය පවසනවා. ලොව පුරා රටවල් නවයක් දැනටමත් ඔවුන්ගේ ආරක්ෂක හමුදාවන්හි ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදිත බුෂ්මාස්ටර් ආරක්ෂිත වාහන භාවිත කරන අතර නෙදර්ලන්තය සමග ඇති නව ගිවිසුම දේශීය කර්මාන්තයට තවදුරටත් ආරක්ෂාව සපයන බව රිචඩ් මාල්ස් කියා සිටිනවා. එමෙන්ම මේ අපගේ ආරක්ෂක හමුදාව සඳහා ස්වෛරී හැකියාවේ බලය පිළිබඳ සැබෑ උදාහරණයක් වන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.
2: This is a real example of the power of sovereign capability for our defence force, but also the power of Australia's defence industry. Because not only does it contribute to our sovereign capability, in exporting bushmasters around the world, be it Indonesia or Ukraine or now the Netherlands, this is taking Australian capability to the world, and it absolutely increases our diplomatic space as we work with countries around the world and they see Australian expertise.
0: ඉදිරි වසර 7 තුළ අවම වශයෙන් ඍජු රැකියා 300ක් මේ ඔස්සේ නිර්මාණය කිරීමට සැලසුම් කොට ඇති අතර පැට් කොන්රොයි පවසන්නේ ඉදිරි සැපියුම් දාම හරහා තවත් දහස් ගණනක් නිර්මාණය වනු ඇති බවයි. මේ ඔස්ට්‍රේලියානු ආරක්ෂක කර්මාන්තයේ හොඳම දේ වන බවත් පැට් පෙන්වා දෙනවා.
1: Aussie made steel in Illawarra going to Broadmeadows to be shaped into that beautiful V shape. That is one of the key drivers of why this no one has lost their lives in explosions while they've been in a bushmaster to then manufacture here in Bendigo. This is the Australian defence industry at its best, protecting Australian troops' lives and putting food on the table of their family for another 7 years.
0: ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂක උපාය මාර්ගය නවීන යුද්ධ මගින් රටවල් තමන්ව ආරක්ෂා කරගන්න ආකාරය වෙනස් කරන ආකාරද ගෙනහැර දක්වනවා. කෘතිම බුද්ධිය සහ ස්වංක්‍රීය ඩ්‍රෝන් වැනි තාක්ෂණික දියුණුව වේගෙන් පරිණාමය වීමත් සමග බුෂ්මාස්ටර්හි නව බලෑනිය වෙනස් කිරීම් වලට වඩාත් අනුවර්තනය වනු ඇතැයි පැට් කොන්රොයි කියා සිටිනවා. මේ සඳහා වැඩි බලයක් ඇති අතර නවීන යුද්ධ සමග සෑම දෙයකටම වඩා වැඩි බලයක් වැඩි පරිගණකකරණයක්ද අවශ්‍ය වන බවයි පැට් කොන්රෝයි අවසන් වශයෙන් පෙන්වා දෙන්නේ.
1: It's got more power. What you're seeing with modern warfare is everything needs more power, more computing. So the next generation will have more power. It'll also have modifications at the back, which means you can swap in and out modules more effectively. Talos can provide more details later on, but they're two of the key modifications, is greater power, because one thing we'll be fitting onto these is remote weapon stations to deal with drones, including directed energy weapons, lasers, for want of a better word.
0: SBS News සඳහා සිඩ්නි ලෑං විසින් නිෂ්පාදනය කරන ලද මෙම විශේෂාංගය SBS සිංහල වෙනුවෙන් ගෙනාවේ නිපුණ දොඩංගොඩ.
3: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්. SBS සිංහල ගුවන්විදුලියට සවන් දීමට දැන් ඔබට SBS Radio app හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන්ඩිමාන් හරහා පසුව සවන් දීමටත් විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS Radio app හරහා පුළුවන්. SBS Radio app නොමිලේ භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.
4: All across America, Spectrum Business is helping small businesses do more within their budget. Like in Rochester, we're at this computer coding class where fiber-powered internet keeps ideas flowing free forever. And in Austin, our fast, reliable internet lets this gym stream classes all day.
5: One more, let's go.
4: Free forever. Get business internet advantage free forever when you get 4 mobile lines. Visit spectrum.com/freeforlife to find out how. Spectrum Business. Spectrum Internet is powered by fiber and connected to the premises by coaxial lines. Restrictions apply. Services not available in all areas.
6: Want instant MVP status? Join the new Dick's Scorecard Plus program. For $99, Scorecard Plus members enjoy 1 year packed with perks. Like $80 in annual bonus rewards, free shipping with no minimum purchase, triple points on 2 purchases, and more. That's over $160 in benefits. Join Dick's Scorecard Plus today and score more than ever. Tap the banner to learn more. Exclusions and terms apply. Visit dicks.com/scorecardplus for details.
7: Wendy's new Biggie Deals lets you choose whatever you're in the mood for. It's like a music mixing board of deals, and you're the producer. Go with some chill folk music with a JBC in the $4 Biggie Bite snack. Try the drum and bass of deals with a double stack in the $6 Biggie Bag. Or go full-on sandwich symphony with an $8 Biggie Bundle, the grand finale of snacking. And the best part? They all come with napkins! $4, $6, and $8 Biggie Deals how you want them. At Wendy's.
8: Price and participation may vary. Single items at regular price. Prices may be higher in Alaska, California, and Hawaii.
9: SBS Audio.
10: ඔබට අවශ්‍ය රිද්මය හඳුනා ගන්න play button එක ක්‍රියා
11: කරන්න.
12: SBS Chill.
13: SBS Pop Asia. Non-stop Asian pop.
14: Can you describe that feeling for people who haven't experienced it?
15: SBS Hindi උපලබ්ධ කරවාතා හේ.
16: Far from the partisan politics.
17: භාෂා හැටකට වැඩි සංඛ්‍යාවකින් ගෙනෙන ප්‍රවෘත්ති සමග ඔබේ සිත කිවලට ගැළපෙන සංගීතය සහ ආකර්ෂණීය podcast ඔබ වෙනුවෙන්ම සූදානම්. SBS Audio app download කරගන්න.
18: sbs.com.au/audio.
0: හොඳයි SBS සිංහල සේවයත් එක තමයි ඔබ මේක වෙලා ඉන්නේ. The Biennale of Sydney Rememory Revealed එකතුව සමගින් APY Lands සිට යරබා දක්වා ඔස්ට්‍රේලියාව පුරා කරන සංචාරය පිළිබඳ වැඩසටහන් සිදු වෙනවා. මේ වැඩසටහන් මාලාව කලාකරුවන් දස දෙනෙකු එක්කරගෙන සිදු කරන කතාබහ, අතීතාවර්ජන, අනන්‍යතාවය සහ නොකියූ ඉතිහාසයන් ගවේෂණය කිරීම තමයි සිද්ධ කරන්නේ. ඔවුන්ගේ නිර්මාණාත්මක ලෝක තුළට පිවිසෙන්නේ වගේම ගැඹුරු මානුෂීය කතා අත්විඳින්න ඔබට මේ වැඩසටහන ඔස්සේ හැකියාව ලැබෙනවා. The Biennale of Sydney Rememory Revealed එකතුව දැන් SBS On Demand ඔස්සේ ඔබට නොමිලේ නරඹන්න හැකියාවක් තියෙන බව මතක් කරන්න ඕනේ. ඔස්ට්‍රේලියාවේ අනිත් රෙන්ටල් ඇප්ලිකේෂන් වලට වඩා හොඳ අයදුම් පතක් හදලා ගේ ඉක්මනට ගන්න ඔබට වැදගත් වෙනදගෙන ගේ දෙන සමවෙන වැදගත් වෙන දේවල් ගැන තමයි දැන් කතා බහ කරන්න අපි සූදානම් වෙන්නේ. ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස වෙළඳපොළ ඉතාමත් ඉහළ ඒ වගේම තරඟකාරීත්වයක් දරන බව හැම කාලයකම අපි දන්න දෙයක්. ඉතින් විවිධ හේතු නිසා ඔස්ට්‍රේලියාවේ හැම ප්‍රාන්තයකම සහ ටෙරිටරියකම පාහේ කුලී නිවාස අඩුකමක් ඒ වගේම කුලී නිවාස සුවන්නන්ගේ ඉහළ යාමක් අපි දකිනවා. මේ නිසා ඔස්ට්‍රේලියාවේ නිවසක් කුලියට සුවන්නන් තමාට නිවසක් සෙවීමේදී සලකා බැලිය යුතු දේවල් ඒ වගේම කුලී නිවසක් සඳහා ආයුධම් කරද්දී තරඟකාරීව කටයුතු කරන්න දැනගත යුතු දේවල් අවධානය කළ යුතු දේවල් ගැන තමයි අද අපි SBS සිංහල සේවයෙන් අවධානයක් යොමු කරන්න කල්පනා කළේ. මේ සාකච්ඡාවට අපිත් එක්ක දැන් සම්බන්ධ වෙනවා වික්ටෝරියා ප්‍රාන්තයේ වරලත් පළපුරුදු දේපළ නියෝජිතවරයෙකු සහ දේපළ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන හීරෝ තිලකරත්න. හීරෝ අයිබෝවන්.
5: අයිබෝවන් නිපුන.
0: හොඳයි හීරෝ, දැන් මේ කුලී නිවාස සොයන්නන් තමන්ට කුලියට නිවසක් තෝරා ගන්න කලින් මොන වගේ දේවල් ගැනද අවධානයක් යොමු කළ යුතුවන්නේ? මුලින්ම අපි මේ ගැන පැහැදිලි කරගනිමු.
5: ඔව් නිපුන, හොඳ ප්‍රශ්නයක්. මටත් ගොඩක් සෑහෙන ෆෝන් කෝල් එනවා කුලියට ගෙවල් ගන්න නැද්ද කියලා. ඒ කියන්නේ සේල්ස් වලට වඩා වැඩියෙන් ඉන්නේ රෙන්ටල්ස් වලට කෝල්ස්. එතකොට කලින් කුලී නිවසක ඉඳලා නැත්තම් පොඩ්ඩක් ඒකට අමාරු වෙනවා. මොකද ඒගොල්ලට ප්‍රීවියස් රෙෆරන්සස් රෙන්ටල් හිස්ටරියක් එහෙම නැති නිසා. නමුත් ගොඩක් කට්ටිය ප්‍රොපර්ටි එකක් රෙන්ට් කරන්න බලද්දී ඉස්සල්ලාම බලන්න ඕනේ, කියන්නේ මොස්ට් ඉම්පෝර්ටන්ට්ලි බලන්න ඕනේ ඒගොල්ලේ බජට් එක. එතකොට සාමාන්‍යයෙන් ඒගොල්ලට මාසෙට එන ගාණෙන් පඩියෙන් කීයක් රෙන්ටල් ප්‍රොපර්ටි එකකට දාන්න පුළුවන්ද කියලා. ගොඩක් වෙලාවට කට්ටිය කරන මිස්ටේක් එකක් තමයි මෙහි per week නේ රෙන්ට් එක ගන්නෙ. එතකොට $500 per week කියලා තියෙද්දි ඒගොල්ලෝ කැල්කියුලේට් කරන්නේ හතරෙන් වැඩි කරලා මාසෙට ගාණ බලන්නේ. 500 වහතරක් 2000ක් කියලා තමයි ඒගොල්ලෝ ගාන හදන්නේ. ඒ හදාගෙන තමයි ගන්න යන්නේ. නමුත් මේ රෙන්ට් එක කල්කියුලේට් කරන්නේ, ඒ කියන්නේ අවුරුද්දට සති 52ක් තියෙන නිසා 552න් වැඩි කරලා 12න් බෙදනවා. එතකොට ඇත්තටම 2000ක් නෙමෙයි මාසයකට 2166ක් ගෙවන්න වෙනවා. එතකොට ඒගොල්ලෝ කල්කියුලේට් කරපති $166ක් වැඩියෙන් යනවා. ඉතින් සාමාන්‍ය ස්ටුඩන්ට් කෙනෙක් වගේ කට මෙහි ඇවිල්ලා ඒ වගේ $166ක් වගේ ගාණක් මාසයකට යනවා කියන්නේ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ලොකු ගාණක්. ඔය එක ප්‍රශ්නයක්. ඊට අමතරව ඒගොල්ලෝ කැල්කියුලේට් කරන්නේ මේකට ගේකට ගියා වගේ නෙමෙයි යුටිලිටි සැඩ් වෙනවා. එතකොට ඉලෙක්ට්‍රිසිටි, වෝටර්, ගෑස්, ඉන්ටර්නෙට් ඔය ඔක්කොම අමතර වියදම් මාසෙටම හැම මාසෙම එන. ඊට අමතරව මේ ෆර්නිචර් ගන්න ඕනේ. කුස්සි වලට උයන පියන ඒවා ඔවටත් කැල්කියුලේට් කරන්න ඕනේ. ඉතින් ඔවා කැල්කියුලේට් කරන එක මේන් මේකක් ගොඩක් කට්ටි කරන්නේ නැති. ඊළඟ ලොකේෂන් එක ගොඩක් කට්ටි අර ඉන්න තරක් නැති නිසා ටක් ගාලා එක එක තැන් වලට ඇප්ලයි කර කර ගන්නවා. නමුත් ඒගොල්ලෝ මේ බලන්නේ ලොකේෂන් එක කොහොමද, ඒගොල්ලෝ ළඟයිද පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල ළඟයිද, ඒගොල්ලෝ වාහනයක් නැත්තම් ට්‍රේන් ස්ටේෂන්ස් වලට ළඟයිද, බස් වලට ළඟයිද. ඉතින් ඔය ඔක්කොම බලලා මෝස්ට් ඉම්පෝර්ටන්ට්ලි ප්‍රොපර්ටි එකට ගියාන් පස්සේ ප්‍රොපර්ටි කන්ඩිෂන් එක බලන්න ඕනේ. ප්‍රොපර්ටි කොහොමද තියෙනවද, මෝල්ඩ් තියෙනවද, වෝටර් ඩැමේජ් තියෙනවද, ඒ AC හීටින් තියෙනවද කියන එක මේ අනිවාර්යෙන් බලන්න ඕන දෙයක්. ඊට අමතරව appliances, dishwashers තියෙනවද, dishwasher එකක් ඕන නම් ඒක තියෙනවද කියලා හරියට චෙක් කරලා තමයි properties වලට apply කරන්න ඕනේ. ඔන්න ඔය පොඩි පොඩි දේවල් තමයි බලන්න ඕනේ. අපි හිතන්නේ නැති දේවල්, නමුත් ඒවා ඉස්සරහට effect වෙන්න පුළුවන්.
0: ඔව් හීරෝ, දැන් මේ වෙද්දි තියෙන තරඟකාරී කුලී වෙළඳ පොළත් එක්ක තමන්ගේ ආයුධම් පත අනෙක් ආයුධම් පත් වලට වඩා කැපී පෙනෙන ලෙස සකසන්න මොන වගේ දේවල්ද ආයුධම් කරුවන් සලකා බලන්න ඕනේ? මම මේ ගැනත් කැමති දැනගන්න.
5: ඕනිපුන, රෙන්ටල් ඇප්ලිකේෂන් එක හරියටම තියෙන්න ඕනේ. මොකද හරි කම්පිටිටිව් රෙන්ටල් මාකට් එකක් තියෙන්නේ. ඒජන්ට්ස්ලට රෙන්ටල් පැත්තෙන් ගයක් ඕපන් කරාම සාමාන්‍යයෙන් රෙන්ටල් ඇප්ලිකේෂන්ස් 10ක් 15ක් එනවා. ඒක නිසා ඒජන්ටු කරන්නේ සාමාන්‍යයෙන් හැමෝම කරන ජොබ්, සාමාන්‍ය ජොබ් එකක් විදියට ඒගොල්ලොත් කැමති ලේසියෙන් මේගොල්ලොට එන ඇප්ලිකේෂන්ස් එක ඩීල් කරන්න. ඒ කියන්නේ ඒගොල්ලොට ලේසියෙන්ම ඩීල් කරන්න පුළුවන් මිනිස්සුත් එක තමයි ඒගොල්ලෝ ඩීල් කරන්නේ. ඒක නිසා හරිම ඉම්පෝර්ටන්ට් ඇප්ලිකේෂන් එක හරියට ස්ට්‍රොංග් වට තියෙන්න. එහෙම තියෙන්න ඕගොල්ලෝ ගෙවල් බලන්න යද්දී අනිවාර්යෙන් ඕගොල්ලෝගේ ID එක, එතකොට මේ ලයිසන්ස් කොපි එකක්, pay slips, bank statements, එතකොට references, ඒ කියන්නේ කලින් ගෙවල් වල ඉඳලා තියෙනවා නම් ඒ ලෑන්ඩ්ලෝඩ් හරි ඒ ඒජන්ට් ගේ හරි references, එතකොට rental ledgers, කලින් rent ගෙවපු ledgers, ඒවා කලින් හිටපු agent ගෙන් ගන්න.

0: SBS South Asian.
1: Your news from here
0: and hits from home.
2: Want instant MVP status? Join the new Dick Scorecard Plus program. For $99, Scorecard Plus members enjoy 1 year packed with perks, like $80 in annual bonus rewards, free shipping with no minimum purchase, triple points on 2 purchases, and more. That's over $160 in benefits. Join Dick Scorecard Plus today and score more than ever. Tap the banner to learn more. Exclusions and terms apply. Visit dicks.com/scorecardplus for details.
3: බැංක් ස්ටේට්මන්ට්ස් වල සාමාන්‍යයෙන් සල්ලි තියනවනම් account එකේ බැංක් ස්ටේට්මන්ට් එකක් පෙන්වන එක strong. එතකොට employment letter එකක් දුන්නොත් එහෙම මම මෙතන employee කියලා full time හරි part time හරි casual හරි employee කෙනෙක්ගේ references උත් දුන්නොත් එහෙම ඒව හරි මේකෙන් අපේ application එක strong වෙනවා. තව හොඳ cover note එකක් ලියන්න ඕනේ. ඒ කියන්නේ මම කවුද මම මේගේට සුදුසු ඇයි කියලා ලියන්න ඕනේ. පොඩි paragraph එකක් ලියවනම් स्ट्रांग वोट ऐ मम मे गे मट दें मम सुधुम एकटा हदला इक्मंटम अप्लाई करोनी एजेंट क्यूत्म मे प्रॉपर्टी वाट हमे नो खेला हरी मम्मी गन्ना पलिन रेंट हरी बोंड हरी मे ट्रांसफर लैसवेला इंड तोनी ओवा पोड फराक्म एजेंट अप्लीकेंट ప్రాపర్టీ దిన పులవం ఏజెంట్ కరాన్ని సామాన్య స్ట్రాంగ్ అప్లికేషన్స్ దగ్గర సెలెక్ట్ కర్ల ఐతికారట అవనేక ఐతికారయ సెలెక్ట్ కరొత్ తేమ మే అపివ అపి పయ 48ක් විතර ఫోన్ ఆన్సర్ කරන්න తేమ హిటియొత్ తేమ వెనికేట దెన్న పులవం ఇదిన్ ఓవహేమ అవాయిడ్ కర్ల ఇక్బంగ్ వెండోనే మే రెంటల్ మార్కెట్ టికే మొగద ఎచ్చర మేక కంపిటిటివ్ మే అనిత్తక మన్ కివా వగే మే ఏజెంట్ లేసి వెని విదిర అపి వెడ కరన్న ఓనే ఎటోట అపి ఏకొల్ల కియన అపిట ప్రాపర్టీకి ఇన్స్పెక్ట్ కరన్న కియలా ఎటోట అపి ఇన్స్పెక్ట్ కరన్న నతువ అప్లై కరన్న బై మే దవస్సల ఏక మ్యాండటరీ ప్రాపర్టీకి ఫిజికల్ ఇన్స్పెక్ట్ కరన్న ఏక అనిత్ ఏక ప్రెజెంటేషన్ మేక హరిమ ఇంపార్టెంట్ అపి ప్రాపర్టీకి బలన్ దద్ది మే పొడ్డక్ హొందర ప్రెజెంటబుల్ విదిహట అందగన కరగన యండత్ ఓనే మొకద అపే ఫస్ట్ ఇంప్రెషన్ ఏకేం పేనో అపి హొందర క్లీన్ వట ఇన్నోద నద్ద కియలా ఏకత్ ఇంపార్టెంట్ ఎహెమ గిహామ సామాన్యం ఏజెంట్ ఏక హొందర కతా కరహామ ఈసి గోయింగ్ ఉనహామ ఏగొల్లట మే ప్రాపర్టీ కర మం కెమతి కియలా పెన్నుహామ ఏజెంట్ ఉత్ కెమతి ఓగొల్లట ఏక వెడ కరలా ఐతికారట ఓగొల్ల అప్లికేషన్ ఏక ఇక్మంట దీలా ప్రాపర్టీ కరన్ దెన్న యాత్ సపోర్ట్ ఏక దెనవ ఎటకొట
4: ඔව් හීරෝ දැන් මේ සියලුම කරුණු කారణ එක කුලිනිවාස සොයන්නන්ට උපකාර කරන්න පුළුවන් උපාය මාර්ග ගැන පළපුරුදු දීපල නියෝජිතවරයෙක් සහ උපදේශකවරයෙක් වශයෙන් ඔබ මොන වගේ උපදෙස්ද ලබා දෙන්නේ අවසන් වශයෙන් ඒ ගැනත් කියමු
3: සාමාන්‍යයෙන් ඒජන්ට් ගේ පැත්තෙන් වෙන්නේ ඒක ඉස්සලම කතා කරන්නේ ඒකට තේරෙනවනේ ගොඩාක් ඇප්ලිකේෂන්ස් සාමාන්‍ය මං කියවා වගේ එක ප්‍රොපර්ටි එකට 8ක් 10ක් එනවා ඒ ආපු ගමන් ඒවා මේගේ ස්ට්‍රොන්ගෙස්ට් ඇප්ලිකේෂන්ස් දෙක තුන මේ ඒජන් තෝර ගන්නවා තෝරගෙන ඒ වගේ ඉන්කම් ටෙනන්ස්ගේ එම්ප්ලොයිමන්ට් රෙෆරීස් අතරින් කෝල් කරලා ඒගොල්ලෝ ආන්සර් කරොත් එීම ඒගොල්ලෝගේ රෙෆරන්සස් අරන් ඒ ආපු 10 10 15කින් හොඳම දෙකක් හරි තුනක් හරි ඇප්ලිකේෂන්ස් ලෑන්ඩ්ලෝඩ්ට දෙනවා ඒ කියන්නේ ගෙවලා අයිතිකාරයාට ඊට පස්සේ ඒගොල්ලෝ ඔය තුන බලලා ඒගොල්ලොට ලෝස්ම රිස්ක් එක තියෙන කට්ටියව තෝර ගන්නවා එතකොට අපි කියමුකෝ ડોක්ටර් කෙනෙක් ඇප්ලයි කරලා තියෙනවා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් තනි පැත්තෙන් apply කරලා තියෙනවා students අදින්නේ doctor ගේ පඩිය වැඩි students ලගේ පඩිය අඩුයි අරගලට full time jobs තියෙනවා students අර තින්නේ casual jobs එතකොට අධිකාරිය අනිවාර්යෙන් select කරන්නේ අර strongest application එක doctor sir ඉතින් ඔය වගේ තමයි agents ලා අය landlords උයි select කරන්නේ මේ applications කට්ටියට ලේසියෙන්ම property එකක් ගන්න ලේසියම විදිහ තමයි fully prepare වෙලා ඉන්න property එකට ගියාම ඉක්මනටම apply කරන්න ඊට අමතරව apply කරලා අනිත් පැත්තට tag ගාලා follow up කරන්න ඒජන්ට් එක කතා කරලා මම apply කරා මම මේ property එක කැමති මේ property එක ගන්න පුළුවන්ද කියලා කියන්නේ එතකොට ඒගොල්ලොත් දන්නවනේ ඔයගොල්ලෝ කීන් කියලා ඊට අමතරව applications simple strong applications අර මං කීප ඔක්කොම documents ටික දාලා ඉක්මනටම submit කරන් තියෙන්නේ ඔය ඔක්කොම හරියට කරොත් එහෙම මේ හරියට ඇඳගෙන පැලදගෙන ගිහිල්ලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ property එක හම්බෙනවා අනිත් එක properties එකට නෙමෙයි හැමතිස්සෙම properties 10කට 12කටවත් apply කරන්න මේ market එකේ ඒ apply කරොත් හරියට apply කරොත් ඔය 10න් 12න් එකක් හරි හම්බෙනවා
4: හොඳයි මෙහිදී සම්පත්දායකයා පොදු කරුණු පිළිබඳව තමයි අවධානයක් යොමු කරමින් සිටියේ ඉතින් මේ නිසා Tamange පෞද්ගලික තත්ත්ව මත පදනම්ව විශේෂඥ උපදෙස් ලබා ගන්නා ලෙස තමයි අපි ඔබට මතක් කරන්නේ ඔස්ට්‍රේලියාවේ නිවසක් කුලියට සොයන පිරිස තමාට නිවසක් සොයද්දි සලකා බැලිය යුතු දේවල් සහ කුලි නිවසක් සඳහා ආයුධම් කරද්දී තරඟකාරීව කටයුතු කරන්න දැනගත යුතු දේවල් ගැන තමයි SBS සිංහල සේවයෙන් අපි කතා බහ කරමින් හිටියේ මේ සාකච්ඡාවට අපිත් එක්ක සම්බන්ධුනේ

0: අපිව දැනුවත් කරන්න වික්ටෝරියා ප්‍රාන්තයේ වරලත් පළපුරුදු දේපළ නියෝජිතවරයෙකු සහ දේපළ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන හීරෝ තිලකරත්න. හීරෝ එහෙමනම් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදීත් මේ ආකාරයෙන් SP සිංහල සේවයත් එක්ක සම්බන්ධ වෙලා මේ ගැන අපිව දැනුවත් කරාට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ආයුබෝවන්.
1: බොහොම ස්තුතියි ප්‍ර. සුබ දවසක්.

0: All right, class, tell me about your weekend. Leo?
1: Well, my sister wanted to go camping, so my parents took us in our new Nissan Pathfinder through a mountain trail.
0: Thank you, Leo.
1: No, it's not over yet. My brother wanted to explore some caves, so we drove up a bunch of steep hills. And then we
2: With its V6 engine and 9-speed automatic transmission, the Nissan Pathfinder can power your adventure. That's why J.D. Power ranks Nissan number one in new vehicle quality among mainstream brands. The new V6-powered Nissan Pathfinder. For J.D. Power 2025 U.S. Central Quality Study Award information, visit jdpower.com/awards.
3: Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organization a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.
4: SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
5: ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රිය කරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙයි. ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SBS Facebook පිටුවට like කරන්න. SBS සිංහල සේවය Facebook පිටුනොත්.
6: All across America, Spectrum Business is helping small businesses do more within their budget. Like in Rochester, we're at this computer coding class where fiber-powered internet keeps ideas flowing free forever. And in Austin, our fast, reliable internet lets this gym stream classes all day.
7: One more, let's go.
6: Free forever. Get business internet advantage free forever when you get 4 mobile lines. Visit spectrum.com/freeforlife to find out how. Spectrum Business.
8: Spectrum Internet is powered by fiber and connected to the premises by coaxial lines. Restrictions apply. Services not available in all areas.
9: හොඳයි දැන් වෙලාව 11:33 ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වීම ලයිස්තුවේ 4 තැනට ශ්‍රී ලංකාව පත් වෙලා තියෙනවා මේ ඒ ගැන තොරතුරු
10: ඔස්ට්‍රේලියාව උසස් අධ්‍යාපනය සඳහා ඉහළම පිළිගැනීමක් සහ වැඩිම ආකර්ෂණයක් සහිත ගමනාන්තයක් මෙරටට සංක්‍රමණය වූ ශ්‍රී ලංකීය ප්‍රජාව අතර ජාත්‍යන්තර සිසුන් ලෙස මෙරටට පැමිණ සිය ජීවිතයේ ඇනපුවන් සැලකිය යුතු පිරිසක් සිටිනවා ඉහළ ගුණාත්මක බවින් යුතු උසස් අධ්‍යාපන පහසුකම මෙන්ම ලබන අධ්‍යාපනයට සරිලන රැකියා සහ ස්ථිර පදිංචිය සඳහා ඇති අවස්ථා සැලකිල්ලට ගැනීමේදී බොහෝ ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියාව සිය ගමනාන්තය බවට පත් කර ගැනීමට දෙවරක් සිතන්නේ නැහැ. නමුත් වර්තාවන තොරතුරු වලට අනුව මේ වසරේ මුල් කාර්තුවේ සිට ඔස්ට්‍රේලියාවට අයදුම් කරන ශිෂ්‍ය වීසා සැලකිය යුතු ප්‍රතිශතයකින් ප්‍රතික්ෂේප වන බව වාර්තා වනවා. සංක්‍රමණ නියෝජිතයන් පවසන්නේ ශිෂ්‍ය වීසා බලපත්‍ර ලබා පසුව එය සම්පූර්ණ නොකර රට තුළට පිවිසීමෙන් පසුව සංක්‍රමණ මාර්ග අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීමේ අරමුණෙන් ශිෂ්‍ය වීසා අයදුම්පත් සුදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් පෙරට වඩා තක්සේරු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බවයි. එය අනුව පසුගිය පෙබරවාරි අධ්‍යයන වාරය සඳහා අයදුම් කොට විශ්වවිද්‍යාල ප්‍රවේශ ලබා නමුත් වීසා ප්‍රතික්ෂේප වූ අයදුම්කරුවන්ගෙන් වැඩිම සංඛ්‍යාව නේපාල සිසුන් වනවා. එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 65%. දෙවැනියට වැඩිම වීසා ප්‍රතික්ෂේප වීමේ අගය වන 51%ක් වාර්තා වන්නේ බංග්ලාදේශ අයදුම්කරුවන්ගෙන්. තුන්වන තැනට 40%ක් වීසා ප්‍රතික්ෂේප වීම සමග ඉන්දියානුවන් සිටින අතර 38%ක වීසා ප්‍රතික්ෂේප වීමේ ප්‍රතිශතයක් සහිතව ලයිස්තුවේ සිව්වන තැනට ශ්‍රී ලාංකික අයදුම්කරුවන් පත්ව සිටිනවා. මීට අමතරව 36%ක වීසා ප්‍රතික්ෂේප වීම ලැබූ භූතාන අයදුම්කරුවන් ලයිස්තුවේ 5 තැනට පත්ව තිබෙනවා. දකුණු ඉන්දියාවේ හයිද්‍රාබාද් හි 23 ඉංජිනේරු උපාධිධරයෙකු වූ පවන් කුමාර් SBS ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට ප්‍රවේශය ලැබුණු ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යත්ව දීමනාවක් සහ මූල්‍ය පහසුකම් ආදී බොහෝ වරප්‍රසාද ලැබී තිබියදීත් සිය ශිෂ්‍ය වීසා අයදුම් පත ප්‍රතික්ෂේප වීම විමතියට කරුණක් බවයි. තමන්ට නොපෙනෙන හෝ පූර්ව නිගමනය කළ නොහැකි දෙයක් මත සිය අයදුම් පත තක්සේරු කර ඇති බවක් හැඟෙන බවත් ඔහු පවසනවා. මෙල්බන් හි සංක්‍රමණ නියෝජිත නවජොත් කයිලි පවසන්නේ මෑත මාස කිහිපය තුළ දකුණු ආසියානු උපමහද්වීපයෙන් වැඩි වශයෙන් වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම තමන් අත්විඳින බවයි. එයට හේතුව වංචනික අයදුම්පත් පිළිබඳ කනස්සල්ල මෙන්ම ස්ථිර සංක්‍රමණයට මඟ පෑදෙන ශිෂ්‍ය බඳවා ගැනීම් කපා හැරීම සඳහා රජයට එල්ලවන දේශපාලන පීඩනයේ ඉහළ යාම විය හැකි බව ඔහු SBS ප්‍රවෘත්ති වෙත පවසා සිටියා. ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර්යාංශය නැතහොත් ABS ට අනුව ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප වීමේ අනුපාතය 2026 පෙබරවාරි මාසයේදී 32.5% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ආසන්න වශයෙන් වසර 20කට පසු විශ්වවිද්‍යාල ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වීම වාර්තා වූ ඉහළම මාසිකාගයයි. COVID-19 වසංගතයෙන් පසුව ඉහළ ගිය ශුද්ධ විදේශ සංක්‍රමණය 2023 එහි උපරිම අගය වූ 556,000 සිට ක්‍රමයෙන් මේ දක්වා පහත වැටීමක් තිබුණත් තවමත් එය සංඛ්‍යාත්මකව ඉහළ මට්ටමක පවතින බව ABS වාර්තා කරනවා. කෙසේ වෙතත් ආගමන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ ලේකම් අබුල් රිස්වි තර්ක කරන්නේ මෙම හදිසි වීසා ප්‍රතිපත්ති මාරුව දකුණු ආසියාවේ මෙන්ම තවත් සමහර රටවල සිසුන් ඉලක්ක කර ගනු ලැබූ තීරණයක් විය හැකි බවයි. දකුණු ආසියාතික රටවල් පහක් වීසා අයදුම් ප්‍රතික්ෂේප වීමේ ලයිස්තුවේ මුල් ස්ථාන පහේ සිටියද චීන සිසුන්ගේ වීසා අයදුම් ප්‍රතික්ෂේප වීම දැක්වුණේ 3%ක් ලෙස පමණයි. මෙසේ රටවල් කිහිපයක සිසු වීසා ප්‍රතික්ෂේප වීම වැඩිවීම සිසුන් ලබා දෙන ලේඛනවල අඛණ්ඩතාවය පිළිබඳ ගැටලු සහ වංචනික ක්‍රියා නිදසුනක් ලෙස ව්‍යාජ සුදුසුකම් සැක සහිත මූල්‍ය ප්‍රකාශන ගොතන ලද රැකියා ඉතිහාසය සහ සේවා පළපුරුද්ද පිළිබඳ නොමක යවන ප්‍රකාශ වැනි කරුණු නිසා සිදුවන්නක් බව සංක්‍රමණ නියෝජිත කයිලි පවසනවා. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල 38ක නියෝජනයකින් සමන්විත යුනිවර්සිටිස් ඔස්ට්‍රේලියා ආයතනය පවසන්නේ මෙය ක්‍රමානුකූල ගැලපීමක් මත නොව අතීත ප්‍රවණතා මත ගනු ලැබූ තීරණයක් බව පෙනියන බවයි. ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව SBS ප්‍රවෘත්ති වෙත පිළිතුරු දක්වමින් ඉතා ඉහළ මට්ටමේ වර්ධනයක් පෙන්නුම් කර ඇති වෙළඳ පොළවල අඛණ්ඩතාවය සහ ගුණාත්මකභාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමෙන් පසුව මෙසේ ඉහළ වීසා ප්‍රතික්ෂේප කිරීමේ අනුපාතයක් දක්නට ලැබීම සාමාන්‍ය දෙයක් බව දන්වා සිටිනවා. නමුත් විශ්ලේෂකයන් පවසන්නේ දේශපාලන හා ආර්ථික ඉලක්ක මත කලින් කලට එල්ලවන පීඩනය මෙවැනි ක්‍රියාමාර්ගවලට හේතු වී ඇති බවයි. 2010 මුල් භාගයේදී ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනාංශය වේගවත් වර්ධනයක් පෙන්නුම් කළා. නමුත් 2010 මුල් භාගයේදී එවකට කම්කරු රජය යටතේ සිදු කළ වෙනස්කම් සමග ජාත්‍යන්තර සිසුන්ට උසස් අධ්‍යාපනය මෙරට ස්ථිර පදිංචිය සඳහා පැහැදිලි මාර්ගයක් වෙනුවට ප්‍රධාන අපනයන කර්මාන්තයක් ලෙස නැවත ස්ථානගත කරනු ලැබුවා. නමුත් අනුප්‍රාප්තික සඳාන ලිබරල් ආණ්ඩු යටතේ අධ්‍යාපන හා සංක්‍රමණ ගමනාන්තයක් ලෙස විශේෂයෙන්ම රැකියා අයිතිවාසිකම් සහ පැහැදිලි කුසලතා සංක්‍රමණ මාර්ග දෙසට නැවත යොමු වීම දැකගත හැකි වුණා. වසංගතයෙන් පසු දේශ සීමා නැවත විවෘත කිරීමෙන් පසු ජාත්‍යන්තර සිසුන්ගේ පැමිණීම නැවතත් දේශපාලනිකව මතවාදී තරගයක් නිර්මාණය කර තිබෙනවා. රජය මෙහි ආර්ථික හා සමාජීය වටිනාකම අවධාරණය කිරීම දිගටම සිදු කළත් ජනගහන වර්ධනය සහ නිවාස අර්බුදය කෙරෙහි වැඩිවන දේශපාලන පීඩනය සහ සංක්‍රමණ විරෝධී හැඟීම් මගින් එළවන පීඩනය අනුව මෙම ප්‍රතිපත්ති වෙනස් වෙමින් පවතිනවා. කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ශිෂ්‍යය පවසන්නේ දේශපාලනික තීන්දුව නිසා විශ්වවිද්‍යාල පද්ධතියට වැඩි බලපෑමක් සිදුවන බවයි. ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර අධ්‍යාපන සංගමේ ප්‍රධාන විධායක නිලධාරී ෆිල් හනිවුඩ් පවසන්නේ ශිෂ්‍ය වීසා සැකසීමේ ප්‍රමාදයන් සහ ප්‍රතික්ෂේප කිරීම් කනස්සල්ලට හේතුවන බවයි. ඉහළ යන වීසා ප්‍රතික්ෂේප කිරීම් ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර අධ්‍යාපන ශ්‍රේෂ්ඨය නැවත හැඩගැස්වීමට පටන්ගෙන ඇති අතර විශ්වවිද්‍යාල පෞද්ගලික විද්‍යාල සහ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම් හා විභාග සේවා සපයන්නන් එහි ප්‍රතිවිපාක විවිධ ආකාරයෙන් අත්විඳිමින් සිටිනවා. මේ දැනටමත් ආයතනික සැලසුම්කරණයට සහ ධාරිතාවයට බලපාන බව යුනිවර්සිටිස් ඔස්ට්‍රේලියා ප්‍රධාන විධායක නිලධාරී ලෝක් ෂීහි පවසනවා. මෙය විශ්වවිද්‍යාල ආදායමට පමණක් නොව රටේ පුළුල් ආර්ථිකයටද බලපෑමක් ඇති කරන බව විශේෂඥයන් අනතුරු අඟවනවා. ජාත්‍යන්තර ශිෂ්‍ය අධ්‍යාපනය ඔස්ට්‍රේලියාවේ විශාලතම විදේශ ආදායම් උපයන අංශයක් ලෙස පවතිනවා. වාර්ෂිකව එය ඩොලර් බිලියන 55ක පමණ දායකත්වයක් ලබා දෙන අතර අධ්‍යාපනය නිවාස සිල්ලර වෙළඳාම සහ ඒ ආශ්‍රිත සේවාවන්හි දළ වශයෙන් රැකියා 250,000ක් දක්වා එය සහාය වනවා. ස්ථාවර පුරෝකථනය කළ හැකි ප්‍රතිපත්තියක් සහ විශ්වවිද්‍යාල අංශයේ සමග වඩා හොඳ සහයෝගීතාවයක අවශ්‍යතාවය යුනිවර්සිටිස් ඔස්ට්‍රේලියා අවධාරණය කරනවා. කෙසේ වෙතත් විශ්ලේෂකයන් පවසන්නේ පවතින ගෝලීය ප්‍රවණතා සහ දේශීය සමාජ දේශපාලන බලපෑම් මත ෆෙඩරල් අයවැයෙන්ද සංක්‍රමණ අඩු කිරීමට ප්‍රධාන ප්‍රමුඛතාවයක් ලබා දෙනු ඇති බවයි. SBS ප්‍රවෘත්ති වෙනුවෙන් අවුඩීට් අරෝරාගෙන වාර්තාවක් ඇසුරෙන් SBS සිංහල වෙත සම්පාදනය කළේ කස්සප සෙනරත්. ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන උණුසුම් සහකාලීන තොරතුරු දැනගැනීමට SBS සිංහල අපගේ පොඩ්කාස්ට් වෙත සවන් දෙන්න. වැඩිදුර තොරතුරු සඳහා www.sbs.com.au/sinhala අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමගින්.
9: හොඳයි, මුරුංග විකුණලා මාලිගාවක් හදපු පෝරිසාදේගේ කතාවක් තමයි මේ.
11: අපේ වාරේ කතා අවවාක. අයිබුවන්, අනාගතය ගැන හීන දකින එක වරදක් නෙවේ. ඒ හීන හැබෑ කරගන්න සැලසුම් කරන එකත් අගෙයි. හැබැයි සැලසුම් පැත්තකට දමලා ඉලක්කයට යන්න හිත හිතා ඉන්න එක නම් ආසෙ මාලිගා හදනවා වගේ. මොකක්ද මේ හරුපේ? කතාවක් තියෙනවා කියන්න. එක ප්‍රදේශයක හිටියා තරුණයෙක්. හාදයට ස්ථිර රස්සාවක් නැහැ. කරුමේ කියන්නේ දවස් ගණනකින් කුලියක් මලියක් කරගන්නවත් ලැබුණේ නැහැ. තරුණයා දවසක් ගේදර කොටට වෙලා බර කල්පනාවක වැලමෙටි දන හිස් උඩ අත් දෙකෙන් හැදුණු දෙබොක්කාවේ ඔබාගත්තු මූණ ඇස් ගෙඩි දෙක එල්ල වෙලා අහසට ඉහළ ඉඳලා පහළට කැරකීගෙන එන ඇස් දෙකට එක පාරම දර්ශනය වුණා ගේ කඩුල්ල දෙපැත්තේ මුරුංග ගස් දෙක. ඒ වයේ කරල් බර වෙලා. මේක පුදුමයක්. ඇයි මුරුංග කරල් හැදෙන්නේ වාරෙට? මේ අවාරේ අහල පහළ වත්ත පිටියකවත් මුරුංග ගස්වල කරල් තිබුණේ නැති බවට සහතිකයි. ගස් දෙකට එල්ල වෙච්ච ඇස් දෙක එහෙමම තියෙද්දී මනුස්සයා දන්න කියන ගෙවල් දොරවල් ඉස්සරහින් මනසින් ඇවිද්දා. සහසුද්දෙම්ම සැක දුරු කරගත්තා. ඒ කිසිම ගෙදරක මුරුංග ගස් තිබුණට කරල් නොතිබෙන බව. වැඩේ හරි. මේක නම් මගේ වාසනාව. මුරුංග ටික හොඳ ගානකට දී ගන්න පුළුවන්. එතකොට සල්ලි. මට මේ මුරුංග වලින් දියුණු වෙන්න පුළුවන්. ආයේ වෙන රස්සම කොටද? දැන් ඉතින් ඔන්න තරුණයාට ගැම්මට ගලාගෙන එනවා අදහස්. අනාගත සැලසුම්. මුරුංග ටිකෙන් හම්බෙන සල්ලි වලින් එළුදෙන්න 4 දිනක් ගන්නවා. තනකොළ කොස්කොල් නම් ඔය හැමතැනම තියෙන්නේ. මහවුන් පැටව ගැහුවම මහයුන්ට කිරි එරෙනවා. කිරි දොවල විකුණුවාම සල්ලි ලැබෙනවා. ඒ විතරක් ඈ එළු පට්ටිය ලොකු වෙනවා. ලොකු පට්ටියකට මේ ඉඩ මද? කොහොමත් වැඩි වුන් ටික විකුණ ගන්න බැරිය. එතකොට තව සල්ලි. කල්ල මරි. මමත් එතකොට ගමේ පෝසතෙක්. ඒ ගමේ කලාට ඊරිසියාවේ බැරුව යයි. ඒකට ඉතින් මම කුරණ්ඩද? මේක මගේ වාසනාව. හීනගඟ උතුරන්න තරමට කල්පනා වතුර. ඉලන්දාරියා මෙදා පාර ලේසියෙන් පහුබහින්ද ලෑස්ති නෑ. සීරුටම කලියෙන් මගුල් කපුර හල මුණ ගැහෙන්න ඕනේ. සෑහෙන තැනකින් ලස්සන කෙල්ලෙක් වෙලා කසාද බඳිනවා. මුන්දලාට ඇහි කටු අනිනවා වාගේ තියේ. එළුපට්ටියේ පැත්තක තියෙද්දී හාදයා මගුල් ගෙදර වැඩ කටයුතු සැලසුම් කරන්න ගත්තා. දුකේදී අතෑරලා නොගිය යාළු මිත්‍රයෝ සැපේදී කොහොමත් ළඟ ඉදීවි කියලා ඉන්න යාළුවෝ ගැන්නා. ඒ වැඩිත් හරි. නන්දපාලයා සමතා. මගුල් දවසේ තොරම් බඳිනවා 4-5. තවම ඉඳලා ගේ ළඟට වෙනකන් ඒ ගාන සෑහේ. මග කොච්චර තිබුණත් ගේ ළඟ එකක් නොතිබුණොත් අඩුවක්. ඒ හන්දා ගේ ඉස්සරහ පිට තව තොරණක් බඳින්න ඕනේ. කොල්ලෝ ටික ගොක්කොල පොල් මල් තැඹිලිවලු හොයාගෙන එවි. ප්‍රමාද නොවි ඒකලාට අදම පණිවිඩේ දෙන්න ඕනේ. සේරම් සැලසුම් හදපු මුන්දා තව අඩුපාඩු මොනවද කියලා කල්පනාව. මුරුංග කරල් තවම ගහේ. ගේ ඉස්සරහ තොරණ ගහනවා. කඩුල්ල ගහවා. මගුල් කාරක වත්තේ ඇතුළට එන්න එතන ඉඩමදි. තොරණක් ලොකුවට ගහන්න එපාය. එහෙම කරන්න නම් අර ගස් දෙක කපා දාන්න ඕනේ. එතකොට ඉඩගත හැකි. ඒක මේ දැන් කරන්න ඕනේ. නැත්තම් වෙලාව මදි වෙනවා මේවට. විගහින් ගේ ඇතුළට ගිය හීන මවන්න හනි හනික මඩුව දිහාට ගියා. දොර මුල්ලේ තිබුණු පොරෝකෙටිය ගත්ත අතට. එළියට ඇවිදින් දණි පණි ගාලා කඩුල්ල ළඟට ගියා. කැපුවා ගස් දෙක. කරල් වර කරගෙන හිටපු මුරුංග ගස් දෙක බීම. කරල් ටික සීසීකට විසිනකොට තමයි මුන්දට සිහි කල්පනාව ඇවිදින් හීනෙන් නැගිට්ටි. හත් පලාමයි. මම්මෝ කැද්දෑ මේ කෙරුවේ තරුණයා ඔළුවේ අත් දෙක ගහගෙන විස්සෝප වුණා අහසේ හදපු මාලිගා සේරම පය පාමුල ඇදවැටිලා හීන දැක්කට කමක් නැහැ අහසේ මාලිගා හැදීම අනතුරුදායකයි එහෙනම් ආයිබුවන් අපි ගිහින් එන්න මම අශෝක පියරත්න අපේ වාරේ කතා අවලංග
6: All across America, Spectrum Business is helping small businesses do more within their budget. Like in Rochester, we're at this computer coding class where fiber-powered internet keeps ideas flowing free forever. And in Austin, our fast, reliable internet lets this gym stream classes all day.
12: One more, let's go.
6: Free forever. Get business internet advantage free forever when you get 4 mobile lines. Visit spectrum.com/freeforlife to find out how. Spectrum Business.
8: Spectrum internet is powered by fiber and connected to the premises by coaxial lines. Restrictions apply. Services not available in all areas.
13: Want instant MVP status? Join the new Dick's Scorecard Plus program. For $99, Scorecard Plus members enjoy 1 year packed with perks. Like $80 in annual bonus rewards, free shipping with no minimum purchase, triple points on 2 purchases, and more. That's over $160 in benefits. Join Dick's Scorecard Plus today and score more than ever. Tap the banner to learn more. Exclusions and terms apply. Visit dicks.com/scorecardplus for details.
14: Landu listens to waiting room music at the dentist.
15: It's like nitrous oxide for the ears.
14: Boatyou is on a boat covered by Geico, and with Geico's 24/7 claim support from boat insurance specialists, he can spend more time listening to whatever floats his boat.
15: Like reggae?
14: Sure.
15: Or a sea shanty?
14: If that's your thing.
15: Or pirate metal.
14: This boat trip is going to be interesting.
15: Don't you love it? Oh, it's so good!
14: It feels good to be Boatyou. It feels good to Geico.
5: SBS සිංහල සේවයේ වැඩසටහන් වලට දැන් පොඩ්කාස්ට් ලිස්නොත් සවන් දෙන්න පුළුවන්. පිවිසෙන්න sbs.com.au/sinhala විපරිවියට. නැතිනම් SBS Audio app download කරගන්න. අදම SBS Audio app එක download කර ඔබගේ ප්‍රියතම වැඩසටහන් සියල්ලටම සවන් දෙන්න. ඒ App Store හෝ Google Play වෙතින් නොමිලේම ලබාගත හැකි.
9: ඇන්සැක් දිනය කියන්නේ ඔස්ට්‍රලියාවේ වැදගත්ම ජාතික දිනවලින් එකක් වෙනවා. සෑම වසරකම ඔස්ට්‍රලියාවේ යුද ගැටුම් සහ සාම සාධක මෙහෙයුම්වල සේවය කළ ඔස්ට්‍රලියානු සෙබළුන් සිහිපත් කිරීම සඳහා ජනතාව එක් රැස් වෙනවා. නමුත් ඔබ ඔස්ට්‍රේලියාවට අලුත් අයෙක් නම් මේ ඇන්සැක් දිනය තේරුම් ගැනීමට තරමක් අපහසු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු ආදිවාසී ජනතාව ඔස්ට්‍රේලියානු හමුදා සමග එකතු වී හමුදා මෙහෙයුම් සඳහා තම දායකත්වය ලබා දුන් බව ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ සේවය සඳහා නිසි ඇගයීමක් ලැබුණේද යන්න පිළිබඳව තවමත් ගැටලු පවතිනවා. මේ විශේෂාංගයේදී ඔස්ට්‍රේලියාවේ ඉතිහාසය තුළ බොහෝ විට නොසලකා හරින ලද ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ සේවය පිළිබඳව අපි කතා කරනවා. පළමු සහ දෙවන ලෝක යුද සමයේදී බොහෝ ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් සුදේශික නොවන ඔස්ට්‍රේලියානුවන් සමග එකතු වී ඔස්ට්‍රේලියාවේ සන්නද්ධ හමුදාවන්වල සේවය කරලා තියෙනවා. බොහෝ විට සුදේශික නොවන ඔස්ට්‍රේලියානුවන් සමග මේ සුදේශික ජනතාව හමුදා සේවයට නිල වශයෙන් බඳවා ගැනීම තහනම් කර තිබූ පසුබිමකත් ඔවුන් මේ ආකාරයට හමුදා සේවයට එකතු වී තමන්ගේ දායකත්වය ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ලබා දීලා තියෙනවා. මේ වන විට මේ ස්වදේශික හමුදා සිබලුන්ගේ දායකත්වය ඇගයීම පිළිබඳව වැඩි කතාබහක් ඇති වෙලා තියෙනවා. ගුණාවල් ගොමරොයි මිනිසකු වන මයිකල් බෙල් වර්තමානයේදී මේ සම්බන්ධයෙන් කටයුතු කරන එක් ක්‍රියාකාරකයෙකු වනවා. ඔස්ට්‍රේලියානු යුද ස්මාරකයේ ස්වදේශික සම්බන්ධතා නිලධාරියෙකු ලෙස ඔහු වර්තමානයේදී කටයුතු කරනවා. පළමු ලෝක යුද සමයේදී සහ දෙවන ලෝක යුද සමයේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් හමුදා සේවයට සම්බන්ධ වීමට කැමැත්ත පළ කළ පිරිස් පිළිබඳව දත්ත එක් රැස් කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටිනවා.
12: We currently have just over 1,200 Aboriginal men enlisted or attempted to enlist in the First World War, and approximately we're estimating it's going to be about 6,500 men in the Second World War. It's an ongoing project, and the numbers change weekly as we identify and add and include men on our lists.
16: ඔස්ට්‍රේලියාව වෙනුවෙන් හමුදා සේවයට එක්ුණු ස්වදේශික ජනතාව පිළිබඳව තොරතුරු තවදුරටත් අනාවරණය වෙමින් පවතිනවා. මෙහිදී සැලකිය යුතු ස්වදේශික ජනතාවක් හමුදා සේවයට අතීතයේදී සම්බන්ධ වී ඇති බවට තමන් විශ්වාස කරන බව මයිකල් බෙල් පවසනවා.
12: We've statistically viewed the numbers of Aboriginal attestations compared to known populations, and the rates of enlistments or attestations are the same to their non-Indigenous brothers and sisters.
16: ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාව මේ ආකාරයට හමුදා සේවයට බැඳීමට කටයුතු කළත් ඔවුන්ට විශාල වශයෙන් බාධා එල්ල වී තිබෙනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ පුරවැසි අයිතීන් පවා අතීතයේදී පිළිගැනීමකට ලක් වී තිබුණේ නැහැ. ඇතැම් අවස්ථාවල නීතියට අනුව ඔවුන් මිනිසුන් ලෙස සැලකීමට ලක් නොවන තත්ත්වයක් පැවතුණා. ඔවුන්ට යුරෝපීය සම්භවයක් සහිත සෙබළුන් සමග එකට හමුදා සේවයේ යෙදීමට විශාල බාධාවන් පැවතුණා. එවැනි තත්ත්වයක් තිබියදීත් විශාල ස්වදේශික ජනතාවක් ඔස්ට්‍රේලියානු හමුදා සමග එක් වී කටයුතු කර තිබෙනවා.
12: We have an Aboriginal man that's walked from Queensland all the way down to Albury, and on his way he's tried to enlist 5 times, ultimately to get in, and unfortunately didn't get to serve because he passed away of illness on the ship on the way over to the battlefield. So it's the dedication and re-enlistment of our men where they've been rejected for being Aboriginal, but go back and try again.
16: මෙවැනි බාධා හමුවෙවත් හමුදා සේවයට එක් වූ මේ ස්වදේශික ඔස්ට්‍රේලියානු බටයින් පසුකාලීනව හමුදා සේවය නිමවා ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී පවා නිසි ගෞරවය හිමි නොවන තත්ත්වයක් පැවතුණා. ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට හිමිවන මූලික අයිතීන් පවා ඔවුන්ට හිමි නොවූ අතර විවිධ හිංසනකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න ඔවුන්ට සිදු වුණා.
12: Men were fighting for rights in a foreign war that they weren't entitled to in their home countries. And to come home to a desperately unequal society and to go back into segregation, the lack of legal acknowledgement, the restrictions on ownership of land, equal wages, the restriction of managing our children, the stolen generations were in full swing.
16: මේ ආකාරයට ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සටන් බිමට ගිය සෙබළුන් නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසුව බොහෝ සෙබළුන්ට ඔවුන්ට හිමි විය යුතු වරප්‍රසාද ලබා ගැනීමට පවා නොහැකි වුණා. යුදමය කටයුතු නිමා වී ඔස්ට්‍රේලියාවට පැමිණි සෙබළුන්ගේ සුබසාධන සලසන සංවිධානවල සමාජිකත්වය ලබා ගැනීමට සෙබළුන් යොමු කළත් බොහෝ විට ස්වදේශික සම්භවයක් තියෙන මේ සෙබළුන්ට එවැනි ස්ථානවලට ඇතුළු වීමට පවා අවස්ථාව ලැබුණේ නැහැ. විශේෂයෙන්ම මත්පැන් අලවිය මේ ස්ථානවල සිදු වූ නිසා එම ස්ථානවලට ඇතුළු වීමට ස්වදේශික ජනතාවට අවසර ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. මේ හේතුවෙන් ඔවුන්ට ලැබිය යුතු විවිධ උපකාරක සේවා ලබා ගැනීමේ අවස්ථාවත් ඔවුන්ට අහිමි වුණා. කෙසේවත් වර්තමානයේ වන විට ස්වදේශික හමුදා සෙබළුන් අතීතයේදී දැක් වූ දායකත්වය වැඩි වශයෙන් ඇගයීමකට ලක්වනවා. ඔස්ට්‍රේලියානු යුද ස්මාරකය අසල සිදුවන සැමරීම්වලදී මේ ආකාරයට විශේෂ පිළිගැනීමක් වර්තමානයේදී ලැබෙන බව මයිකල් බෙල් පවසනවා.
12: Our stories are shared equally and proportionately throughout all of our galleries. We have Indigenous content in all the services, all of the galleries, all of the stories, all of our representations. There is no black corner at the Australian War Memorial. What we do is tell the story equally throughout, as the veterans have asked us to do. In the uniform, they could only see themselves as the colour of their service, such as the green, the blue or the grey for Army, Air Force and Navy.
16: මීට අමතරව මේ සෙබළුන්ගේ පවුල්වල වර්තමාන පරම්පරාව එම සෙබළුන්ගේ දායකත්වය ගැන දැනුවත් කිරීමද වර්තමානයේදී සිදුවනවා. අතීතයේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් හමුදා සේවයට ගිය ඇබොරිජිනල් සහ ටෝරස් සමුදු සන්ධි සෙබළුන්ගේ කතාන්තරය එම පවුල්වල වර්තමාන පරම්පරාවට කියා දෙන්න කටයුතු කිරීම ඉතාම ප්‍රශංසනීය බව මයිකල් බෙල් පවසනවා.
12: On the occasion where we have the only known photo of an Aboriginal man in our collection and the family haven't seen it or didn't know what their great-grandfather or great-uncle looked like, we can provide that to them on behalf of recognition of his service and recognition of his contribution. And that's really, really touching and special for me to be able to share that with the families and know that that knowledge and information is held in an institution where we're positively trying to include the previously or lesser known story about Aboriginal Torres Strait Islander service.
16: ඉතින් ඔබ ඇන්සැක් දින සැමරුම් සිදු කිරීමේදී ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාව ඔස්ට්‍රේලියානු හමුදා වෙනුවෙන් දැක්වූ සහයෝගය පිළිබඳවත් දැන ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඇන්සැක් දින සැමරුම් පසුපස ඇති සම්පූර්ණ කතාන්තරය අවබෝධ කරගැනීමෙන් මේ සැමරුම් ඉතාම අර්ථවත් ලෙස සිදු කරන්නත් ඔස්ට්‍රේලියාවේ සැබෑ ඉතිහාසය නිසියාකාරව අවබෝධ කරගන්නත් ඔබට හැකියාව ලැබෙනවා.
12: It's about the full and total history of Australia and how it is today, not the unseen nation that we have been in previous years and for the First World War guys, you know, having to hide their heritage. Where we want to be able to encourage them to see the full history of Australia as it is, not as it was written by previous systems that excluded our acknowledgement.
17: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්
9: හොඳයි. එහෙමනම් මේ ගීතයත් එක්ක සමුගන්න තමයි සූදානම. කසප සෙනරත් දිනේෂ් ලියනගේ සමගින් සමුගන්නවා මම නිපුණ දුරංගොඩ. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අයබෝවන්.